0: love the fact that it's always constantly evolving.
1: Constantly evolving.
0: There's always something interesting, something new to find.
2: It's big, it's new, and it's different. The food, and also how cosmopolitan it is.
0: And it has great coffee.
3: I love Auckland about the weather and the people. I think the capital is in Wellington, but the heart of New Zealand is in Auckland. Everything is happening here in Auckland.
1: The heart of New Zealand. 104.6 Planet FM. Loving Auckland, our diverse city.
4: Janmabhoomi. එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන Planet FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්විදුලි සුවන රසමාංජසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz web අඩවිය හරහා මීට සවන්දිය හැකි Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමි